උපරිම වශයෙන් ඉඩවෙන් කළා. මන්ද පෙරකී අයුරින්ම 250කට ආසන්න වැඩසටහන් අතුරින් ඉතාමත් ගිනිය හැකි වැඩසටහන් ප්‍රමාණයක පමණයි ඇගේ ගීතයක් ප්‍රචාරය නූනේ. උඹට මතක ඇති සහෘදයාමයට එහෙසෙත් නැත්තම් සුහදිනියාමයට සහෘදයෙකු හෝ සුහදිනියක් මැදිරියට පැමිණ ගීත තෝරද්දිත් මා හිතන්නේ සියලුම දෙනාවාගේ නන්දා මාලිනියගේ ගීතයක් තෝරාගත්තා. ඉතින් නන්දා මාලිනිය අපි හැමෝගෙම කාටවත් වෙන්වුණු කෙනෙක් නෙමෙයි. ඇය ජාතියේ ජාතික වස්තුවක්. ඇයව හැම ශ්‍රී ලාංකිකයාටම අයිති. වහින්නට හැකිනම් ගිගුම්දී වියලි ගම්බිම් වලට ඉහලින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොයිදෙන පැලක රහසින්. මා හිතන්නේ මා පෞද්ගලික විශ්වාස කරනවා වියලි ගම්බිම් වලට ඉහලින් ඇය වැස්සා. ඉතාමත් කුරිරු ලේ වැගිරීම් අවශ්‍යතැන් වලදී ලේ වැගිරීම් වෙන විට ඇගේ හඬ අවසි තැන ඇය හඬ අවදි කළා. ප්‍රේමණීය සෞන්දර්යක් රසිකයාට දී යුතු තැන ඇය හඬ අවදි කළා. ළමා ගීතයක් අවසි තැන ඇය ළමා ගීතයක් ගැයුවා. ද්‍රවිඩ ගීත අවසි තැන ඇය ද්‍රවිඩ ගීත. ඉතින් මේ ගී බොහොමයක් බිහිවුණේ සුසංයෝගයකින්. ඒ තමයි නන්දාමාලි සුනිල් ආරියරත්න සුසංයෝගය. එසේ නොවන ගීත ඇතුළත් වුණු කැසට් පාටිය තමයි කිඳුරියගේ විලාපය. අද කිඳුරියගේ විලාපයේ කැසට් පාටියෙන් ගීතයක් මා තෝරගත්තේ නෑ. මන්ද බොහෝ ගීත කිඳුරියගේ විලාපය කැසට් පාටියෙන් මා සත්සරලාවේ ඔස්සේ ප්‍රචාරය කර තිබෙනවා. එහෙනම් ඉතින් සමුගෙන යන්නට කාලයත් එළඹෙනවා. කාලය ගත වෙලා යනවා හිමින් හිමින්. සමු දෙන්න අවසරයි ශීත ඍතුවටත්. තවත් දින පහකින් අවසන් වෙනවා නිල වශයෙන්. ඒ වගේම අද වැඩසටහනත් ශීත ඍතුවේ අන්තිම වැඩසටහන. ඉතින් හරිම ප්‍රේමගී නිය ගීතයක් ගයලා තියෙනවා පසුකාලීනව බිහි වූ කැසට් පටේ කර නන්දා මාලිනිය අරලිය නන්දට ආධුනික ගීත රචකයන් හඳුන්වා දුන් කැසට් පටිය අර වහින්නට හැකිනම් ගිගුම්දී වියලි ගම්බිම් වලට ඉහලින් කියන ඒ ඇගේ පාටේ ඇය ක්‍රියාවෙන් ඔප්පු කළ වෙලාවක්. එසේනම් වසත් කාලය පිළිගන්නට සැරසෙමු ඊළඟ වැඩසටහනේ සිට. තිළිණ කරමින් මේ මියුරුතම ගීතය අද දවසේ ඔබෙන් සමුගෙන යන්නම් වැඩසටහන නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මා ඔබේ හිතවත් සුරංග දසනායක. ගිහින් එනම් ඔබට සුවදායක සතියක් හෙටින් ඇරඹෙන සතියේ.

0: ඒ ඔබ දැහන් ගත වූයේ ඔටාංගෝ ඇක්සස් රේඩියෝ වෙතින් ඔබ වෙත පිරිනැමුණු සත්සරරාව මියුරු ගීතාවලිය සමඟයි. හෙළ කලාකෙත අස්වැද්දූ මියුරු ගී සමුච්චයෙන් බිඳක් රැගෙන තවත් සද්දිනකින් ඔබ හමුවට එනතුරු ඔබට ආයුබෝවන්.
1: If you love Youth Zone, then love Fletcher's World, an all-new show on Youth Zone. Listen as Fletcher brings you music, chat and segments like you've never heard before. Every fortnight on ORFM.
2: It's election year, and in a new program called Leaning Left, you can hear from politicians on that side of the political spectrum. It plays next Monday at 3 p.m. You'll find Leaning Left on Otago Access Radio's website, oar.org.nz, and from your favourite podcast platforms.